ඔජි ගින්සෙත්තු මේමේත් අගේ නතරං මෙමතාගේ යා බරූය 101.3 FM YFM මගුණයි සිටාලයි.